0: යත් පික්ෂන් 2026 මුටිල්ලොෝ නිච්චලුට්ටාලා විටමානි කුප්ටවාමි යා යානි සන්ට හයි නැකු මේ මගේලු නාලකොන්න සිකෙන්න්න මෙගත්ේ සිහි ගොය මොනාමසි කුච්චෝ මෙගත්ත සුලි තුසාගච්චක් හව්පත් නිපිලියොක් සිමටවින්නගය හලක් ඉලා හව්පත් නිපිලියොක් සිමයොමි තුට්ට විලාලිකිපුසි හිටිකලිගීටුවක් පත් අවුල්ලලාක්තුවා නිපිලියෝගගයක්තු හට්ටලුව උහලිමා හටිහරයක්තු හට්ටලුව අබුන්ට සියුයක් මුත් නිච්චවටික් ෆස්ටබෝ හප්පත් අවුලලා ලිගිබුන්ටයිකුුණ උටිලක්තු සප්සුුව අල්ලිට හරි ගුලක්තිනගුත් සුලි පිනස්වාග සියුලක්තුමිත් නිපිලියොක් සිමයුනි තුසක්සවටිත්සේ හට්ටලාග මාටන්නවන තුසගත්සටුවක් හව්පත් නිපිලියොක් සිම ගුණවලක් මත් තුක්ටවික් හිප්පිකුසුලක්කුසි හයි හකු ලිසිල ටික්කුට හවිස කෙන්ටන් එවන්න සමගුලිග ජීත් නොැ පිමිනොත්සයබුම් මිලොයි ඒලිග ජීගෝක් කුක්්වා පිමිනවයවල්ලොලක් මියුසුක යොලිතුන්නගේ හක් සුටිල්ලගෝක් අනුගලොති සෙහනියවලු නික් යවලු අකුණ ගනිත් මික් 20 මිසුන් ගොනෙලිම්බික් ඔක්කෝන හක්ලොදිල්ලෝ 13 අගුයුමික් සැනි කිලෝ මෙලියනු යලක් මජගෝක් සුක යොලිතුන්නගේ හක් සුටිල්ලෝ හුල්ලොකුත් අනුගලක් නියනගක්ටක් සෙහනියවලු නික් යවලු අකුණ ගනි 30 මිසුන් ගොනෙලිම්බික් ඔක්කෝන හක්ලොදිල්ලෝ 13 අගුයුමික් උමයොක් මෙලියනු යවලුලක් මජගෝක් සුක යොලිතුන්නගේ හක් සුටිල්ලෝ උල්ලාකුල්ලො හවමලක් නියනගක්ටක් අනුගලොටිල්ලෝ සෙහනිටුමික් 30 මිසුන් ගොනෙලිම්බික් ඔක්කෝනිග 11 මිලක් නියනගක්ටක් ඉනුක්ටුව මෙලියනු යලක් මජගෝක් සුක යොලිතුන්නගේ හක් සුටිල්ලුගෝක් අනුගලොටිල්ලෝ සෙහනිටුමික් 20 මිසුන් ගොනෙලිම්බික් ඔක්කෝනිග 13 පුබගනිට මෙලියනු යලක් මජගෝක් සුක යොලිතුන්නගේ හක් සුටිල්ලෝ අනුගලක් නියනගක්ටක් දක්වලුනි ඉවලකුණි ගනි 20 මිසුන් ගොනෙලිම්බික් අනුගින්ගලො සහිලක් නියනගක්ටක් සිහින්නියුලොනි ඉවලො අකුණි ගනි 20 මිසුන් ගොනෙලිම්බික් ඔක්කෝනිගා 13 අකුලිවි මෙලියනු යලක් මජගෝක් සුක යොලිතුන්නගේ හක් සුටිල්ලෝ අනුගලක් නියනගක්ටක් දක්වලුනි ඉවලකුණි ගනි 20 මිට 40 මුත් සුන් ගොනෙලිම්බික් ඔක්කෝනිගා 13 ඉවොයෙවි මෙලෝ සුක යොකල්ලාලක් මජගෝක් අනුගලොටිල්ලෝ නික් ගියවලොක් කබංගන්නේ ලකුණිගනි 40 මිට 60 මුත් සුගුණිලිම්මික් ඔක්කෝනිග 7 සල්ලොනිලො සුකයු කල්ලාලක් මෙයගෝක් තච්චි කල්ලා හට්ටලොටිල්ලොගෝක් හික් අනුගලොටිල්ලො නික් ගියවලොක් කබංගන්නේ ලකුණිගනි 30 මිට සුගුණිලිම්මික් ඔක්කෝනිගලගෝක් 10 ගැන්සිය මිරක්ටන් ලේක් මෙලො සුකයු කල්ලාලක් මෙයගෝක් තච්චි කල්ලා හට්ටලොටිලොක් අනුගලොටිල්ලො නික් ගීටුමික් 30 මිට 50 මුත් සුගුණිලිම්මික් ඔක්කෝනිගලො 8 හොක්ට මිලො සුකයු කල්ලාලක් මෙයගෝක් සිහිනි කල්ලා හට්ටසිලොටික් තච්චි කල්ලාලක් මෙයගෝක් අනුගලොටිල්ලො කබංගනිටුමික් 50 මිට 70 මුත් සුගුණිලිම්මික් ඔක්කෝනිග 10 සුමිලනු යවල්ලොලක් මජගෝක් සුකයු කල්ලා හට්ටලොටිල්ලො හිටිකලිගීටුවක් පත් අනුගලොටිල්ලො නික් ගියවලො කබංගනෙවලු අකුණිගනි 30 මිට සුගුණිලිම්බික් ඔක්කෝනිග 12 අවුපලු මෙලු නුපුයවල්ලොලක් මජගෝක් සුකයු කල්ලා හට්ටලොටිල්ලො හිටිකලිගී පත් අනුගලොටි ඔවන් නියවලො කබංගනෙවලු අකුණිගනි 20 මි සුගුණිලිම්බික් ඔක්කෝනිග 16 දසයොයොක් මෙලු නුපුයවල්ලොලක් මජගෝක් සුකයු කල්ලා ලක් සුටිල්ලො හිටිකලිග පත් අනුගලොටිල්ලො ඔවන් නියවලො කබංගනෙවලු අකුණිගනි 20 මි සුගුණිලිම්බික් ඔක්කෝනිග 17 තමාන්ලි කුට්ටුව මෙන්න පුයබල්ලුලක් මිජගෝක් සුකයු කල්ලා හටල්ටිලු අනුගලුටි ඔවන් නිවුලු අටවක් නිවුලු අකුණිගනි 20 මිසුන්ගොනිලිමික් ඔක්කෝනිග 22 ගයන්ස්වල්ටුව මෙලො සෙහිනි බල්ලුලක් මිජගෝක් නුපියලි මිලාගලොක්ස් හිටගලගි පත් අනුගලුටිල්ලො ඔවන් නිවුලු කබංගනිවුලු අකුණිගනි 30 මිසුන්ගොනිලිමික් ඔක්කෝනිග 26 නොනත්සයබුම ලබනි නේනෙමි නුපිය කල්ලා හටලක් මිජගෝ අනුගලුටි කබංගනිටමි 20 මිසුන්ගොනිලිමික් ඔක්කෝනිග 16 හොප්ටර් පෝස්ෆිල් මක්කොවික් අනුගලක්ටුග ඔවන් නිවුලු කබංගනිවුලු අකුණිගනි 20 me 40 minute calling a 24 hung up as he
1: My name is Mayor Powder. I'm the host of Inuit Unikangit, a CBC North podcast. Over the past 2 years, I've discovered more interesting stories about resistance, travel, and the supernatural. I'm excited to share them with you. Listen to new episodes on CBC Listen or wherever you get your podcasts.

ඉලාටේමට සෑක් සැක්කුට දිිපක්ෂයලාට ශාලාවත්තේලාටක්වත් යුනවුටුන් අවික්කුත් කටිමයින් එත්තිකනෙ කමනිත්වාමිකටමු මට තන්න පහුන් අතිතවලෝමයිලා අයොකා ගුලෙක්තොක් ගලෝරියයා ගොලොක්සි නිකාත් ලිවුටසාගේයා නැප්ටිකුටමෝන සෑක් සැක්කුයි.